0: ප්‍රතිඵලය අවධානමට ලක් නොකර CPR ලබාදීම සරල කර තිබෙනවා. සම්පීඩනයට පමණක් සීමා වූ CPR, compression only CPR යනු මුඛයෙන් මුඛයට සිදු නොකෙරෙන CPR සඳහා යෙදුමයි. තවදුරටත් රෝගියාගේ නාඩි පරීක්ෂා නොකරන්නේ ඇයි? CPR ආරම්භ කිරීමට පෙර හදවතේ ස්පන්දනය සොයා ගැනීම තවදුරටත් අවශ්‍යයි සැලකෙන්නේ නැහැ. ආතති සහගත තත්ත්වයකදී හදවතේ ස්පන්දනයක් සොයා ගැනීම දුෂ්කර විය හැකි. එසේ කිරීමෙන් වටිනා කාලය නාස්ති විය හැකි. ඒ වෙනුවට පුද්ගලයා සිහිසුන සිටින අතර සාමාන්‍යයෙන් හුස්ම නොගන්නේ ද යන්න හඳුනා ගැනීම වඩා විශ්වාසදායකයි. හදවතේ ස්පන්දනයක් ඇති කෙනෙකුට CPR ආරම්භ කළත් ඔබ කිසිදු හානියක් කරන්නේ නැහැ. සැකයක් ඇත්නම් CPR ආරම්භ නොකිරීම වඩා හොඳයි. රෝගියාගේ ශ්වසන මාර්ගයේ අවහිරදයි පරීක්ෂා කිරීමට මුඛය විවෘත කිරීමට පහසු ක්‍රමයක් තිබේද? 000 ඇමතුම ලබා ගන්නා පුද්ගලයා ඔබට රෝගියාගේ ශ්වසන මාර්ගය පරීක්ෂා කිරීමට උපදෙස් දෙනවා නම් එක් අතක් රෝගියාගේ නළල මත තබා අනෙක් අතින් ඔබේ මහපටැඟිල්ල යටි තොල සහ නිකට කෙළවර තබන්න. ඔබේ දබරැඟිල්ල යටින් නිකට අල්ලා ගන්න. මෘදු ලෙස මුඛය විවෘත කර ඇතුළත බලන්න. ශ්වසන නලය මතට තල්ලු වීම වළක්වා ගැනීම සඳහා ඔබේ ඉතිරි ඇඟිලි මිට මොලවා ගැනීම වඩාත් සුදුසුයි. ශ්වසන මාර්ගය පරීක්ෂා කරන විට රෝගියාගේ මුඛයේ ආහාර හෝ වෙනත් ද්‍රව්‍ය තිබේ නම් කුමක් කළ යුතුද? 000 ඇමතුම් ලබා ගන්නා සමග සාකච්ඡා කර මුඛයේ ආහාර හෝ වෙනත් ද්‍රව්‍ය තිබේ නම් පළමුව රෝගියා මෘදු ලෙස පැත්තට හරවන්න. පසුව හිස පිටුපසට ඇල කරන්න. මුඛය විවෘත කර හිර වී ඇති ද්‍රව්‍ය ඉවත් කරන්න. රෝගියා දියගිලියත් නම් මෙය වැදගත් වෙනවා. ආහාර සහ දියරගත් සලකුණු තිබේ නම් ශ්වසන මාර්ගයේ අදියර කිහිපයකින් තක්සේරු කර පිරිසිදු කිරීමට අවශ්‍ය විය හැකි. ශ්වසන මාර්ගයේ පැහැදිලි වූ පසු CPR ආරම්භ කිරීම සඳහා රෝගියා ඔහුගේ පිටපැත්තට හරවන්න. මතක තබා ගන්න, ඇමතුම් ලබා ගන්නා ඔබට මේ ක්‍රියාවලියේදී මඟ පෙන්වනු ඇති. රෝගියාට බොරු දත් පැළඳ සිටී නම් කුමක් කළ යුතුද? ඒවා ඉවත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. කෙසේ වෙතත් බොරු දත් උගුරේ පිටිපසට වැටියත් නම් හැකි ඉක්මනින් ඒවා ඉවත් කරන්න. දත් මුඛය තුළ වැටියත් නම් ඒවා පිටතට දමන්න. ලදරුවෙකුට CPR සිදු කරන්නේ කෙසේද? මූලික වශයෙන් වැඩිහිටියන්ට CPR කිරීමට සමානයි. අවුරුද්ද දක්වා ලදරුවන් සඳහා හිස පැතලි තැනක තබා ගන්න. පපුවේ මැද ඇඟිලි දෙකක් තබා පපුව තෙරපන්න. 000 ඇමතුමෙන් උපදෙස් දුන්නොත් ඔබේ මුඛයෙන් ලදරුවාගේ මුඛය සහ නාසය දෙකම ආවරණය කර කෘතිම ශ්වසනය ලබා දෙන්න. අවුරුදු 10ට අඩු ළමුන් සඳහා එක් අතක් භාවිතා කර ඇමතුම් ගන්නාගේ උපදෙස් අනුගමනය කරන්න. තෙරපුම් සිදු කරන අතරතුර රෝගියාගේ ඉල්ල ඇට බිඳියා හැකිද? ඔව්, එය අසාමාන්‍ය දෙයක් නොවේ. ඉල්ල ඇට බිඳීමක් දැනේ නම් ඔබේ අතේ පිහිටීම නැවත පරීක්ෂා කරන්න. නමුත් නතර නොකරන්න. රෝගියා නැවත පණගැන්විය හැකි නම් කැඩුණු ඉලයටයක් පසුව සුව කරගත හැකි. පරිපූර්ණක වෛද්‍යවරුන් පැමිණ ඔබෙන් රෝගියා බාර ගැනීමට සූදානම් වූ විට හෝ රෝගියා තනිවම හුස්ම ගැනීමට පටන් ගත් විට පමණක් CPR නතර කරන්න. CPR සිදු කරන හැම මිනිත්තුවක්ම රෝගියාගේ පැවැත්මට වෙනසක් ඇති කළ හැකි. මොළයට හානි වීමේ සහ හෝ මරණ අවධානම අවම කරනවා. CPR නිවැරදිව කළහොත් ගිලන් රථය පැමිණීමට පෙර රෝගියා හුස්ම ගැනීමට හෝ සුවය ලැබීමට පටන් ගනියයි අපේක්ෂා කළ හැකිද? CPR මගින් රෝගියාට කාලය ලබා දෙනවා. හෘදයාබාධයකින් පෙළෙන පුද්ගලයෙකු තනිවම හුස්ම ගැනීමට පටන් ගන්නේ ඉතා කලාතුරකින්. කෙසේ වෙතත් පරිපූරක වෛද්‍යවරුන් පැමිණීමට පෙර අවට සිටින අය ස්වයංක්‍රීය බාහිර හෘද කම්පන ප්‍රතිකාරක නැතිනම් AED භාවිතා කරන්නේ නම් රෝගියාගේ තත්ත්වය වෙනස් විය හැකි. 000 උපදෙස් අනුගමනය කරන්න. රෝගියා ඇඳක හෝ පුටුවක සිටි නම් කුමක් කළ යුතුද? රෝගියා තද මතුපිටකට ගෙනාය යුතුයි. ඇඳක් වැනි මෘදු මතුපිටක් මත CPR සිදු කිරීම ප්‍රතිඵලදායක නැහැ. පුටුවක හෝ කාර් එකක ඇතුළත වැටි සිටින සිහිසුන්ව සිටින සහ සාමාන්‍යයෙන් හුස්ම ගන්නා පුද්ගලයෙකු ඵලදායී CPR සඳහා ඉඩ සැලසීම සඳහා තද මතුපිටක් මත තැබිය යුතුයි. හුස්ම නොගන්නා පුද්ගලයෙකු සම්බන්ධයෙන් ගත් කල තැලීමක් යනු සැලකිය යුතු නැති තත්ත්වයක්. රෝගියා බිමට ගැනීමට නොහැකි නම් උදව් කරන්නේ කොහොමද? ඔබේ සීමාවන් තුළ හැකි උපරිමය කරන්න. කිසිවක් නොකර සිටීමට වඩා කරන ඕනෑම දෙයක් ප්‍රයෝජනවත්. ඇඩ්‍රිනලින් හෝමෝන ඔබට CPR සිදු කිරීම සඳහා අමතර ශක්තියක් ලබා දෙනවා. CPR සිදු කිරීමේදී මුහුණ දිය හැකි නීතිමය ගැටලු මොනවද? ප්‍රථමාධාර හෝ CPR ලබාදීම සම්බන්ධයෙන් නඩු පැවරීමේ අවධානම ඉතා අඩුයි. ඔස්ට්‍රේලියාවේ මේ සඳහා කිසිවෙකුට නඩු පැවරීමක් වාර්තා වී නැහැ. වික්ටෝරියාවේ සහ සියලුම ඔස්ට්‍රේලියානු ප්‍රාන්තවල හදිසි අවස්ථාවකදී හෝ අනතුරකදී යහපත් චේතනාවෙන් උදව් කරන, උපදෙස් දෙන හෝ රැකබලා ගන්නා අයට නීති මගින් ආරක්ෂාව සපයනවා. 1958 වැරදි දේවල් කිරීමේ පනත යටතේ රෝගියා තුවාල ලැබුවහොත් හෝ තුවාල වීමට හෝ මරණයට පත්වීමේ අවදානමක් ඇති බව පෙනේ නම් අවංක චේතනාවෙන් උපකාර කිරීම සඳහා කිසිදු මූල්‍යමය ත්‍යාගයක් අපේක්ෂා නොකළහොත් සිවිල් වගකීමෙන් සහ නීතිමය වශයෙන්ද ආරක්ෂා වෙනවා. හදිසි අවස්ථාවකදී උදව් කිරීමට ඉදිරිපත් වූහොත් ප්‍රතිඵලය කුමක් වුණත් උදව් කිරීමට ඔවුන් ගන්නා අවංක උත්සාහයන් සඳහා ඔවුන් වගකිව යුතු නොවන බව මෙම නීති මගින් ජනතාවට සහතික කිරීමට උත්සාහ කරනවා. බාහිර හෘද කම්පන ප්‍රතිකාරක නැතිනම් AED යනු හෘදයාබාධයක් අතරතුර රෝගියාගේ හදවත නැවත සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට ගෙනීමට භාවිතා කරන ස්වයංක්‍රීය උපාංගයයි. AED යන්ත්‍රය මගින් හෘද ස්පන්දන වේගය විශ්ලේෂණය කර අවශ්‍ය විටදී පමණක් කම්පනය ඇති කරනවා. වෛද්‍ය සහායකින් පැමිණීමට පෙර තීරණාත්මක විනාඩි කීපය තුළ CPR සහ AED භාවිතය ඒකාබද්ධ කිරීමෙන් රෝගියාගේ ජීවිතය බේරා ගැනීමේ සම්භාවිතාව ඉහළ යනවා. AED යන්ත්‍රයක් නොමැතිනම් ගිලන් රත පරිපූරක වෛද්‍යවරුන් පැමිණෙන තෙක් සහ ඔවුන් භාර ගැනීමට සූදානම් වන තෙක් CPR දිගටම කරගෙන යන්න. AED එකක් තිබේ නම් ඔබ CPR ආරම්භ කරන අතරතුර එය ලබා ගැනීමට අසල සිටින අයකු යවන්න. ඉහළ පපුවේ දකුණු පැත්තට ආසන්නව AED යන්ත්‍රය තබන්න. AED වක විවෘත කර උපදෙස් අනුගමනය කරන්න. උපදෙස් පැහැදිලි නැතිනම් 000 ඇමතුවෙන් ඔබට AED භාවිතා කිරීමට සහාය වෙනවා. ඕනෑම කෙනෙකුට AED එකක් භාවිතා කළ හැකි. පුහුණුවක් අවශ්‍ය වන්නේ නැහැ. ජීවිත බේරා ගැනීම කණ්ඩායම් උත්සාහයක්. කෙනෙක් සිහිසුන්ව ඉන්නවා නම් සාමාන්‍යයෙන් හුස්ම ගන්නේ නැත්නම් ක්‍රියාත්මක වන්න. තප්පරයක කාලයක් වටිනවා. සරල පියවර තුනකින් ජීවිතයක් බේරාගන්නේ කෙසේදයි ඉගෙන ගැනීම අප සැමගේ වගකීමක්. පළමුව 000 අමතන්න. ඇමතුම් ගන්නා අය CPR සහ AED භාවිතය ගැන ඔබට උපදෙස් දෙනවා. දෙවනුව පපුවේ තනපුඩු අතර තදින් වේගයෙන් තෙරපන්න. තෙවනුව තිබේ නම් AED ක්‍රියාත්මක කිරීමට උපදෙස් ගන්න. කෝල්, පුෂ්, ෂොක් වැඩසටහනට සහය දක්වන්නේ ද මෙරින් ෆවුන්ඩේෂන් සහ ගැන්ඩෙල් ෆිලන්ත්‍රපි. ඇම්බියුලන්ස් වික්ටෝරියා සහ හාර්ට් ෆවුන්ඩේෂන් ජීවිත බේරා ගැනීම සඳහා ප්‍රජාව සමග කටයුතු කරනවා.
1: මෙල්බන් ගීතේ සංගීතවත් කළේ සුරේෂ් මාලියද්ද. ගී පද සමගින් ගයන්නේ පුෂ්පා තිසේරා.

0: ආතරයිටිස් පිළිබඳ ජාත්‍යන්තර දිනය හෙටයි. ඔස්ට්‍රේලියාවේ මිලියන 4කට වැඩි පිරිසක් ආතරයිටිස් රෝගය සමගින් ජීවත් වෙනවා. ඉන් වැඩි පිරිසක් කාන්තාවන්. ඔස්ටියෝ ආතරයිටිස් වැළඳුණු පිරිස මිලියන 3ක්. රෙමටොයිඩ් ආතරයිටිස් වැළඳුණු පිරිස 748,000ක්. ඔස්ට්‍රේලියාවේ ආතරයිටිස් වැළඳුණු අය අතර ළමුන් 30,000ක් සිටිනවා. ආතරයිටිස් දිනයේ මෙවර තේමාව ඔබේ සිහින සැබෑ කරගන්න යන්නයි. ආතරයිටිස් පිළිබඳ ජාත්‍යන්තර දිනය හෙටයි. අපි ඔස්ටියෝ ආතරයිටිස් රෝගය පිළිබඳව දැනුවත් වෙමු.
1: ඔස්ටියෝ ආතරයිටිස් යනු අස්ථි, කාටිලේජ, බන්ධනියන් සහ මාංශපේශී ඇතුළු මුළු සන්ධි පද්ධතියටම බලපාන තත්ත්වයක්. ඔස්ටියෝ ආතරයිටිස් බොහෝ විට සන්ධි ගෙවි යාමක් සහ ඉරීමක් ලෙස විස්තර කළත් දැන් එය සන්ධියක් අලුත්වැඩියා කිරීමට වැඩිපුර වෙහෙසමාන්ස්වී වැඩ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස සැලකෙනවා. ඔස්ටියෝ ආතරයිටිස් යනු සන්ධියක් වටා ඇති පටක, දැවිල්ල, සන්ධි කාටිලේජයට හානි වීමයි. ඔබේ අස්ථිවල කෙළවරේ ඇති ආරක්ෂිත කුෂන් වලින් සන්ධියකට සුමටව චලනය වීමට ඉඩ සලසනවා. අස්ථිවල ධාර දිගේ සාමාන්‍යයෙන් සන්ධි පිහිට ස්ථානවල හෝ කණ්ඩරා සහ බන්ධනී අස්ථි හා සම්බන්ධ වන ස්ථානවල වර්ධනය වන අමතර අස්ථි පටකවලින් සැදුණු සිනිඳු හා තද ගැටිති බන්ධනී සහ කණ්ඩරාවලට හානිවීම ඔස්ටියෝ ආතරයිටිස් විය හැකි. ඔස්ටියෝ ආතරයිටිස් ඕනෑම සන්ධියකට බලපෑ හැකි නමුත් බොහෝ විට දණහිස්, උකුල්, ඇඟිලි සන්ධි සහ මහපට ඇඟිල්ලේ ඇතිවෙනවා. ඔස්ටියෝ ආතරයිටිස් ඕනෑම වයසකදී වර්ධනය විය හැකි නමුත් වයස අවුරුදු 40ට වැඩි අයට හෝ සන්ධි තුවාල ලැබූ අය තුළ බහුලව දකින්න ලැබෙනවා. ඔස්ටියෝ ආතරයිටිස් යනු ඔස්ටියෝපොරෝසිස් රෝගයට වඩා වෙනස් තත්ත්වයක්. ඔස්ටියෝපොරෝසිස් යනු අස්ථි බිඳෙන සුළු හා ඒවා වඩාත් පහසුවෙන් කැඩී යා හැකි තත්ත්වයක්. ඔස්ටියෝ ආතරයිටිස් රෝග ලක්ෂණ පුද්ගලයා අනුව වෙනස් වෙනවා. රෝග ලක්ෂණ සන්ධි අනුව වෙනස් වෙනවා. ඔස්ටියෝ ආතරයිටිස් මාස ගණනක් හෝ අවුරුදු ගණනක් සෙමින් ඇතිවිය හැකි. වඩාත් පොදු රෝග ලක්ෂණ වන්නේ සන්ධිවල වේදනාව සහ තදගතියයි. මෙම වේදනාවන් සාමාන්‍යයෙන් ඇරඹි පසුව නරකතට හැරෙන නමුත් පසු කාලීනව රෝග තත්ත්වය වඩාත් දරුණු විය හැකි. ඇවිදීම, පඩිපෙළ නැගීම සහ භාජන විවෘත කිරීම වැනි සාමාන්‍ය දෛනික ක්‍රියාකාරකම් කිරීමට ඔබට ඇති හැකියාවට මෙම රෝග ලක්ෂණ බලපෑ හැකි. අනෙකුත් රෝග ලක්ෂණ අතර සන්ධිවලින් ක්ලික් ශබ්දයක්, අස්ථි එකිනෙක පිරිමැදීමෙන් ඇතිවන වේදනාව හෝ සන්ධියක නම්‍යශීලී බව නැතිවීම ඇතුළත් විය හැකියි. ඔස්ටියෝ ආතරයිටිස් ඇතිවීමට හේතුව කුමක්ද? දණහිස් වැනි ඇතැම් සන්ධිවල ඔස්ටියෝ ආතරයිටිස් වර්ධනය වීමේ අවදානම වැඩි විය හැකි බව පර්යේෂණවලින් පෙනී යනවා. සිරුරේ අධික බර, දණහිසේ තුවාලයක් තිබීම, දණගසාගෙන කරන රැකියාවක් කිරීම, උඩ නැගීම සහ වැඩි කාලයක් වාඩි වී සිටීම, උකුලේ අධික බර, බර එසවීම සම්බන්ධ රැකියා කිරීම, ඔස්ටියෝ ආතරයිටිස් පිළිබඳ පවුල් ඉතිහාසයක් තිබීම, අත්වලට තුවාල වී තිබීම මේ රෝගී තත්ත්වයට හේතු වෙනවා. ඔස්ටියෝ ආතරයිටිස් රෝග විනිශ්චය කරන්නේ කෙසේද? ඔබේ වෛද්‍යවරයා ඔබේ රෝග ලක්ෂණ සහ ශාරීරික පරීක්ෂණයෙන් ඔස්ටියෝ ආතරයිටිස් රෝග විනිශ්චය කරනවා. එක්ස්රේ පරීක්ෂණයක් මගින් ඔබේ සන්ධිය පටවීම සහ හැඩේ වෙනස්කම් පෙන්විය හැකියි. කෙසේ වුණත් එක්ස්රේ මගින් ඔබට කොපමණ පීඩාවක් ඇතිවේද යන්න හඳුනාගන්නේ නැහැ. සමහර විට එක්ස්රේ ප්‍රතිඵල සාමාන්‍ය වුණත් සන්ධි වේදනාව ඉතා වේදනාකාරී විය හැකියි. ඔබේ සාමාන්‍ය ක්‍රියාකාරකම් සහ ජීවන රටාව කෙරෙහි ඔස්ටියෝ ආතරයිටිස් වල බලපෑම රඳා පවතින්නේ කුමන සන්ධිවලට එය බලපාන්නේද යන්න මතයි. කෙසේ වෙතත් ඔස්ටියෝ ආතරයිටිස් ඇති බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව ඉතා ධනාත්මකයි. බොහෝ දෙනෙකුට ඔස්ටියෝ ආතරයිටිස් එතරම් බරපතල නැහැ. විශාල ගැටලු ඇති කරන්නෙත් නැහැ. නමුත් උකුලේ සහ දණහිසේ ඔස්ටියෝ ආතරයිටිස් සමහර විට දරුණු ආබාධිත තත්ත්වයට හේතු විය හැකියි. සන්ධි ප්‍රතිස්ථාපනය කිරීමට සැත්කමක් අවශ්‍ය විය හැකියි. බර අඩු කර ගැනීම, ව්‍යායාම සහ ඖෂධ වැනි සරල ප්‍රතිකාර ඔබේ රෝග ලක්ෂණ පාලනය කිරීමට නොහැකි වුවහොත් සන්ධි සැත්කම් සාමාන්‍යයෙන් විකල්පයක් පමණයි. ඔස්ටියෝ ආතරයිටිස් සඳහා ප්‍රතිකාරයක් නැහැ. රෝග ලක්ෂණ ඵලදායි ලෙස පාලනය කළ හැකි ප්‍රතිකාර තිබුණත් ඔස්ටියෝ ආතරයිටිස් සුව කරන බව පවසන නිෂ්පාදන හෝ ප්‍රතිකාර පිළිබඳව ඔබ ප්‍රවේශම් විය යුතුයි. ඔස්ටියෝ ආතරයිටිස් සඳහා ප්‍රතිකාර බලපාන සන්ධි සහ ඔබේ තත්ත්වයේ බරපතලකම අනුව වෙනස් වෙනවා. ඔබට වඩාත් සුදුසු ප්‍රතිකාරය හරියටම පුරෝකථනය කිරීමට ක්‍රමයක් නැහැ. සෑම ප්‍රතිකාරයකටම පුද්ගලයා අනුව ලැබෙන ප්‍රතිලාභ සහ අවදානම් තිබෙනවා. ඔබට ගැළපෙන ප්‍රතිකාරය සොයා ගැනීමට පෙර ඔබේ වෛද්‍යවරයාට විවිධ ප්‍රතිකාර කිහිපයක් අත්හදා බැලීමට අවශ්‍ය විය හැකි. සාමාන්‍යයෙන් ප්‍රතිකාරවලට ඇතුළත් වන්නේ ඔබ අධික බරින් යුක්ත නම් බර අඩු කර ගැනීමේ වැඩසටහනක්, ඔබේ තත්ත්වය සහ හැකියාවට ගැළපෙන ව්‍යායාම වැඩසටහනක්, වේදනා කළමනාකරණය, වේදනා නාශක හෝ ස්ටෙරොයිඩ් නොවන ප්‍රතිජීවන ඖෂධ, එනම් නොන් ස්ටෙරොයිඩල් ඇන්ටි ඉන්ෆ්ලමටරි ඩ්‍රග්ස් වැනි ඖෂධ භාවිතා කිරීම, මෙන්ම ඔබ සිතන ආකාරය සහ වේදනාවට ප්‍රතිචාර දක්වන ආකාරය වෙනස් කිරීමට ඉගෙන ගැනීම, සන්ධි ස්ථාවර කිරීමට, චලන ගැටලු නිවැරදි කිරීමට සහ ආරක්ෂිතව ඇවිදීමට උපකාර කිරීම සඳහා පාදය, වලලු කර හෝ කකුල මත පළඳින ආධාරක වෛද්‍ය උපකරණ නැතිනම් බ්‍රේසස්, සැරයටි සහ පා වහන් ඉන්සෝල්ස් වැනි උපාංග, සන්ධි ප්‍රතිස්ථාපන සැත්කම් ආදියයි. දන හිසේ ඔස්ටියෝආතරයිටිස් වේදනාව සඳහා ප්‍රතිකාරයක් ලෙස ආත්‍රොස්කොපි නැතිනම් කීහෝල් සර්ජරි නිර්දේශ කරන්නේ නැහැ. ප්‍රතිකාර සහ උපදෙස් සඳහා ඔබේ වෛද්‍යවරයා හමුවන්න. ඔබේ රෝග ලක්ෂණ කළමනාකරණය කිරීම සඳහා නිවැරදි ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍යවරයා ඔබට උදව් කරනු ඇති. ඔබේ සෞඛ්‍ය සේවා කණ්ඩායම සමග වැඩ කිරීම වැදගත්. ක්‍රියාශීලීව සිටින්න. ඔස්ටියෝආතරයිටිස් ඇති පුද්ගලයින් සඳහා ව්‍යායාම දැඩි ලෙස නිර්දේශ කෙරෙනවා. එය ඔබේ සන්ධි සහ මාංශ පේශී නිරෝගීව හා නම්‍යශීලීව තබා ගන්නවා. අනෙකුත් සෞඛ්‍ය ගැටලු වැළඳීම වළක්වනවා. උපදෙස් සඳහා බෞද්ධ චිකිත්සකවරයෙකු හෝ ව්‍යායාම කායික විද්‍යාඥයෙකු හමුවීම ප්‍රයෝජනවත් විය හැකි. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගන්න. ඔස්ටියෝආතරයිටිස් සුව කරන ආහාර වේලක් නැහැ. නමුත් හොඳ ශරීර බරක් පවත්වා ගැනීම අරමුණු කරගත් ආහාර වේලක් නිර්දේශ කෙරෙනවා. ඔබේ ජීවිතය සමබර කරගන්න. දෛනික කාර්යයන් පහසු කරන උපකරණ, විවේකය සහ ක්‍රියාකාරකම් සමබරව කරගන්නේ කෙසේද යන්න ඉගෙන ගන්න. ඔස්ටියෝආතරයිටිස් සමග යහපත් ජීවිතයක් ගත කරන්න. ඔස්ටියෝආතරයිටිස් පිළිබඳ වැඩි විස්තර සඳහා 1800.01.041.041 හෝ arthritisaustralia.com.au අමතන්න. www.myjointpain.org.au යනු ඔස්ටියෝආතරයිටිස් ඇති පුද්ගලයින්ට ඔවුන්ගේ රෝග ලක්ෂණ වඩා හොඳින් කළමනාකරණය කිරීමට උපකාර කිරීම සඳහා අන්තර් ක්‍රියාකාරී වෙබ් අඩවියක්. එය විශේෂඥයන්ගෙන් තොරතුරු සහ උපදෙස් මෙන්ම ඔබේ ප්‍රදේශයේ රැකවරණය සඳහා සහාය විය හැකි සෞඛ්‍ය සේවා සපයන්නන් වෙත සැබැඳින් සපයනවා. මේ තොරතුරු ඔබ වෙත ගෙනාවේ ආතරයිටිස් ඔස්ට්‍රේලියා ආයතනයයි.
0: ශ්‍රී ලංකාවේ ජනප්‍රිය කඳුල වැඩසටහන හරහා ප්‍රසිද්ධියට පත් බ්‍රදර් චාල්ස් ඇන්තනි තෝමස් ලබන සෙනසුරාදා ඔක්තෝබර් 17 සවස 6 සිට ලෝව ටෙම්පල් ස්ටෝව් අජානි සෙන්ටහිදී විශේෂ වැඩසටහනක් ඉදිරිපත් කරනවා. පැය 3ක් පුරා පැවැත්වෙන විනෝදාස්වාදය හා අධ්‍යාත්මික ප්‍රබෝධය ලබා දෙන මේ වැඩසටහනට ඔබ සැමට ආරාධනා කරනවා. මෙය නොමිලේ පැවැත්වෙන වැඩසටහනක්. ආසන වෙන් කරවා ගැනීම සඳහා මිල්රෝයි ගුණවර්ධන 0.425/223/266 රුක්මින් සිල්වා 0.401/03/724 අමතන්න.
2: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80%කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා, යෝන් කටයුතුවල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන TAFE එය සැබෑ කරයි. TAFE වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන TAFE ගැන සොයා බලන්න.
3: Authorized by the Victorian Government, Melbourne.
4: 3MDR sponsor.
5: Hello.
6: Hey.
7: උපරිම සේවයට VACC අනුමැතිය ලත් Sparklit Automotives Factory Number 6 151 159 Princess Highway Hellam Telephone 9796 3898
8: Station sponsor.
5: DCW Electricals ගෘහස්ත වාණිජ සහ වාහනවල සියලුම වර්ගයේ වායු සමීකරණ සඳහා සවිකිරීම සහ අලෙවියෙන් පසු සේවාව ස්ප්ලිට් සිස්ටම් මල්ටි හෙඩ් ස්ප්ලිට් සිස්ටම් කැසට් ටයිප් එයාර් කන්ඩිෂනර්ස් ඕනෑම ඉලෙක්ට්‍රිකල් සහ ප්ලම්බින් වැඩ සඳහා DCW Electricals DCW Electricals 0433350060 DCWElectricals.com.au ඕනෑම ඉලෙක්ට්‍රිකල් සහ ප්ලම්බින් වැඩ සඳහා DCW Electricals
6: Station Sponsor
8: අප සමාජය තුළ ගුරුවරුන්ට වැදගත් තැනක් හිමි වන අතර ඔවුහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත් වන අතර ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකිය. ඉගැන්වීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට Teach the Future ඔස්සේ සොයා බලන්න වික්ටෝරියානු රජය විසින් බලය ලබා දී ඇත.
4: 3MDR sponsor.

හෙන්රි කල්දේරා කියන්නේ අපූර්ව ගායකෙක්. ඔහු දෘශ්‍යාබාධිතෙක් බව දන්නා කරුණක්. නමුත් ඔහු ගයන ගීවලට පාදක වෙන්නේ ඇස් පෙනෙන අයෙක් ක්‍රියා කරන ආකාරයයි. තමන්ට නැති අත්දැකීමක් ඔහු තමන්ගේ ගීතයක් බවට පත් කරගන්නවා. මිතුලේ සුදු වැලිතලයේ ගීතය ඊට හොඳම නිදසුනක්. වැල්ලක තිබෙන පාසටහන් හඳුනා ගන්නට පුළුවන් ඇස් පෙනෙන අයෙකුට පමණයි. නමුත් හෙන්රි කල්දේරා තමන් නොලද ඒ අත්දැකීම අපූර්වට ගීතයෙන් චිත්‍රණය කරනවා. මේත් එවැනිම ගීතයක්.

මේ ගීතයත් ඇස් පෙනෙන අයෙකුගේ විමසීමක්. සබේ කිසිවෙකු ඉබේවත් නැත ඇසක් මා දෙස යොමා බැලුවේ. හෙන්රි කල්දේරා අතිශය ජනප්‍රිය ගායකයෙක්. ඔහු විශාල ගීත සංඛ්‍යාවක් ගායා නැහැ. නමුත් ඔහු ජනප්‍රියයි. ඔහුගේ ගීත සංගීතවත් කරන්නෙත් ඔහුමයි. ඇතැම් වෙලාවට ඔහු ගී පද රචනයත් කරලා තියෙනවා. මට නම් වඩා කැපී පෙනෙන්නේ ඔහුගේ හඬ පෞරුෂය, වචන උච්චාරණය. එහිඳ කාටවත් ඔහුව අනුකරණය කරන්නත් බෑ. මෙවන් ඇගය යුතු ගායකයෙක් වන ඔහු පිළිබඳව රටේ එතරම් අවධානයක් යොමුනේ නැහැ. නමුත් තවමත් ඔහුගේ ගීත ගැයෙනවා, විඳිනවා. හරියටම අදින් වසර 20කට කලින් 2006 ඔක්තෝබර් 11 වෙනිදා ඔහු අපෙන් සමුගත්තා. නමුත් අදටත් ඔහු එක ලෙසම ජනප්‍රියයි. නොපෙනෙන මිනිසෙකු පෙනෙන්නාසේ ගැයූ මේ ගීතයත් ඊට හොඳම උදාහරණයක්. ඔහු කිසිවිටෙකත් තම දෘශ්‍යාබාධිත බවින් උකටලි නොවූවෙක්. හෙන්රි කල්දේරා අපට උරුම වුණ ගායකයෙක්.

0: රන් මුතුදු ශ්‍රී ලාංකික රූපවාහිනී සිනමාවේ අලුත්ම පද සමගින් අරුණ ගුණරත්න.
1: උදේකාන්ත වර්ණසූරිය ශ්‍රී ලාංකීය සිනමාවේ වැඩිම චිත්‍රපටි සංඛ්‍යාවක් අධ්‍යක්ෂණය කළ නිර්මාණකරුවන් අතර ඉදිරියෙන්ම සිටිනවා. ඔහු විවිධ ආරයේ කතා නිර්මාණය කර තිබෙනවා. මේ තෙවැනිම වෙනස් ආකාරයක කතාවක්. මේ චිත්‍රපටය තිරගත වුණේ අදින් වසර 14කට ඉහතදී. ඒ 2012 ඔක්තෝබර් 11 වෙනිදා.
2: ගුවන් තොටුපළෙන් එන පුද්ගලයෙකු කෙලින්ම යන්නේ එක්තරා විශාල නිවසකට. මේ නිවසේ සාදයක් පවත්වන මොහොත. මේ සාදයට ඔහු පැමිණිතයි කවුරුත් අපේක්ෂා කරන්නේ නැහැ. ඔහු කවුරුත් අඳුරන්නේ නැහැ. මේ පුද්ගලයා අපි දන්නෙත් නැහැ කවුද කියලා. ඔහු යන්නේ මේ ධනවත් නිවසට. හැබැයි ඔහු ගියාම මේ නිවසේ සිටින හිමිකරුවා එක්තරා ආකාරයකට කලබලයට පත් වෙනවා. මේ පැමිණෙන පුද්ගලයා කිසර. නිවස අයිතිකාරයා මහිල්. අපිට අතීතයට යන්නට සිද්ධ වෙනවා. එක්තරා වකවානුවක ඔවුන් දෙදෙනා එකම තැනක සේවය කළේ නැවක. මේ නැවේ තිබුණු මැණික් සහිත පාර්සලයක් මහිල්ගේ අනුදැරමෙන් කොල්ල කනවා. ඒ පමණක් නොවේ ඒ හිමිකරු ඝාතනය වෙනවා. හැබැයි ඒ සහායට අවු කිසාලට සිද්ධ වෙන්නේ වන්දි ගෙවන්න. ඔහුටත් මහිල්ගෙන් ගැලවීමක් හම් වෙන්නේ නැහැ. අවුරුදු ගානකට පස්සේ අපා දුක් විඳලා කිසල් එන විට මහිල් ධනවත් වෙලා. එපමණක් නොවේ ඔහු ඇසුරු කරන්නේ රටේ ඉහළම පුද්ගලයා. මේ අවස්ථාවේ මේ සාදේ ඉන්නවා. ඒ වන විට ඇත්තටම මේ රටේ සිටින ඇමතිවරු කොහොම වුණත් මේ අරගලේ කලකට ඉහත සිත් වෙච්ච මේ අරගලේ එතනින් එහා කොහාටද යන්නේ? මහිල්ගේ ජීවිතය සරුසාර වෙද්දී කිසල්ගේ ජීවිතය සහමුලින්ම අනාථ වෙලා ඔහු අසරණ වෙලා ඔහුගේ අමුදරුවන්ට මොකද උනේ කිසිම කෙනෙක් දන්නේ නැහැ. හැබැයි එසල්ද නැවත ජීවිතේ ගොඩනගා ගත යුතුයි. ඔහු කරන්නේ මහිල්ගේ ස්වරූපී දියණිය පැහැරගෙන යන එක. මේ විට මහිල් සූදානම්ව සිටින්නේ ඇයව ධනවත් ඇමතිවරයෙකුගේ පුතෙකුට විවාහ කර දෙන්නට. ඒ තමන්ගේ අලුතෙන් ගොඩනගා ගත පැලැන්තිය ආරක්ෂා කරන්න. දියණියට වෙනත් පෙම්වතෙක් පැහැරගෙන යන දියණිය හෙමින් සිරුයි. මේ තමාව පැහැරගත් මැරවරයා මේ ජීවිතය දැනගන්නවා. අපිට චිත්‍රපට කීපයක් මතක් කරනවා. කේක් ෆියර් නැත්නම් ද කලෙක්ටර් වගේ චිත්‍රපටය. හැබැයි ඊට වඩා වෙනස්, ඊට වඩා පිටු කතාන්තරයක්. සෙනසුරු මාරුවට ඇතුළත් වෙනවා. තිසා බේසේකර ලියපු කතාව උදේකාන්ත වර්ණසූරිය විසින් තිරනාටකයක් හැටියට ගොඩනගාගෙන තිබුණා. පෙම්වතුන් යුවළ හමු වෙද්දී මහිල්ද සිද්ධවන්නේ කුමක්? කිසල් තමන්ගේ යොනම විනාගන්නේ කොහොමද? මේක තමයි සෙනසුරු මාරුවේ ඇතුළත් කතාන්තරය. උදේකාන්ත වර්ණසූරිය අපි දකින්නේ හැම විටම විවිධ තේමාවල් සොයන සිනමාකරුවෙකුට හැටියට. ඔහු විටක විකට චිත්‍රපටය හදනවා, ඔහු විටක ප්‍රේම චිත්‍රපටය හදනවා, ඔහු විටක ළමා චිත්‍රපටය හදනවා. මේ ආකාරයේ ඔහුගේ චිත්‍රපටය එකිනෙකට වෙනස්. සෙනසුරු මාරුවත් එබඳු චිත්‍රපටයක් කරන්නට ගත්තු අපූර්ව ආයම. මේ චිත්‍රපටයේ ලකි ඩයස් මහිල් ලෙස අපූර්ව රංගනයකින් ඔහුත් සමඟ කරට කරගන්න යෙදෙන්නේ කිසල් නැත්තම් චන්න පෙරේරා. චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරා චන්න පෙරේරා කිසල් හැටියට මහිල් ලෙස ලකි ඩයස්. බුද්ධික ජයරත්න, ශේෂාද්‍ර ප්‍රියසාද්, නදික ගුණසේකර, ධනවර්ධන ගුරුගේ, කාන්ති ලංකා, ඉන්දික ගුණගේ, කරේන රහීම්, නිමල් ඇන්තනි, අජිත් වීරසිංහ, පිරාන් මයිකල්, සේනක විජේසිංහ, රංජිත් රූපසිංහ, සම්පත් ජයවීර, නන්ද වික්‍රමගේ, සුදේශ් වසන්ත පීරිස්, පණ්ඩුකසු දයන්, වසන්ත ගීත ආරච්චි, උදාර තරංග සොයිසා, ජයරත්න ගලගෙදර, විශාකා ජයවීර, ජයතිස්ස අතුලසිරි ඇතුළු නලන රාශියක් මේ චිත්‍රපටයට දායක වුණා. ඒ වගේම ඒවකට උසස් අධ්‍යාපන ඇමති නදිමිත්‍ර එකනාට මේ චිත්‍රපටයේ චරිතයක් නිරූපණය කළා. සෙනසුරු මාරුම උදේකාන්ත වර්ණසූරිය නිර්මාණය කළ ඔහුගේ සිනමා ශෛලිය වෙනත් ව්‍යායාමයක්.
1: සෙනසුරු මාරුව චිත්‍රපටයේ ආ එකම ගීතයේ ගැයුවේ රූකාන්ත ගුණතිලක.

0: මේ දැන් දවස් කීයක් වෙනවද මේ ටැප් එක කැඩිලා? කෝ අපේ කෙනෙක්වත් නැද්ද මේක හදාගන්න?
1: ඔව් අපේම කෙනෙක් ඉන්නවා. ඒ තමයි ඇන්ටන් ප්ලම්බින්. ටැප් රිපයර්ස් කරන්න, හොට් වෝටර් රිපයර්ස්, බාත්รูම් ටොයිලට් රිපයර්ස් වලට වගේම වොට් ලීක් ඩිටෙක්ටින්, එහෙමත් නැත්නම් ජලකාන්තුව හඳුනා ගැනීම සඳහා ස්කෑන් ක්‍රමයක් භාවිත කරන ඇන්ටන් ප්ලම්බින්.
0: ඔයා ඉතින් කියවනවා විතරයි. කෝ දෙන්න නම්බර් එක.
1: මේ තියෙන නම්බරේ 04 3 0 788 271. ඇන්ටන් ප්ලම්බින්. 04 3 0 788 271.
2: ස්ටේෂන් ස්පොන්සර්. ශ්‍රී ලංකාවට භාණ්ඩ යැවීමේ පුරෝගාමියෝ ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් අඩුම මුදලකින් කඩිනමින් සුරක්ෂිතව භාණ්ඩ නිවසටම ගෙනවිත් භාරදීමේ විශිෂ්ට විශ්වාසනීය සේවය. ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් හැලම්
3: රටවල් 18ක ශාඛා කොළඹ, ගාල්ල, කුරුණෑගල, ගබඩා පහසුකම්.
2: ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් දුරකථන 03-877-222-609, 03-872-2944. ට්‍රයිකෝ වැනි නම් වලින් පෙනී සිටින ව්‍යාජ ආයතනවලට නොරැවටෙන්න සැබෑ විශ්වාසය. ට්‍රයිකෝ ඉන්ටර්නැෂනල් හැලම්
4: ස්ටේෂන් sponsor
5: matte ketu
6: danna palamata me prashne uttar denne
7: kiya hari aparadhayak
8: aru emathumani
7: ehelama me kathanayakathuma kiyene gahaganna poddak
5: wag prahar
9: minis yatum athiwanne hambantotada naththam metana courtte rajagiriyeda
7: mama dannne daayagiri oyage flag ekak wedila thiyenne kohedda kiyala
9: pala waadi wenna metana na metana eka katha wedenin iwarai mamai katha karanne dan
7: apita වගකීමක් තියෙනවා මේ රට ගොඩනගා.
10: පසුගිය සතියේ දේශපාලන කරලි
11: දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා.
12: පසුගිය කාලයේ ආදායම් බදු ඉලක්ක, රේගු බදු ඉලක්ක වැඩි වෙන්න බලපාපු ප්‍රධානම හේතුවක් තමයි නීතිය කාටත් එකයි කියලා එතෙක් බදු ගෙවපු නැති ව්‍යාපාරික සහ විවිධ පුද්ගලයන් තුළ ඇතිවෙච්ච නීතියට ඇතිවෙච්ච බය. අද ඉතා පැහැදිලිව ඔප්පු කරමින් තිබෙනවා නීතිය සමට උඩින් තිබෙන්නේ කියලා. මම නීතියට බය වෙන්න ඕන. දැන් ගොඩක් මතු කරන දෙයක් තමයි දැන් වර්තමානයේ මේ කෙරෙන අත්අඩංගුවට ගැනීම, දඬුවම් දීම, පිළිගැනීම් ලෙස අර්ථකථනය කරනවා. මෙහෙම කියනවා, අපි දූෂණ විරුද්ධව සටන් කරනවා, අපි අත් දෙකම උස්සනවා. හැබැයි දූෂිතයෙක්ට උසාවියෙන් දඬුවමක් දුන්නම, එතකොට දඩයමක් කියනවා. ඒ කියන්නේ ප්‍රතිපත්තියට එකඟයි, ක්‍රියාවට විරුද්ධයි. 2015 අදත් අතර කාලෙදී අත්අඩංගුවට අරගත්තු හරි, වැරදිකරු වෙච්ච හරි උසාවියෙන් දේශපාලනඥයන් සහ ප්‍රධාන පුද්ගලයන් 50 දෙනෙක් පිළිබඳ තොරතුරු මම මෙතන අද හැන්සාත් කරනවා. මේ 50ම ගරු කතානායකතුමනි 2015-2019 අතර තමයි එයාට නඩු දාලා තිබෙන්නේ, පැමිණිලි ගොනු කරලා තිබෙන්නේ, සියල්ලම තියෙන්නේ ඒ කාලය තුලදී. පරිගැණීම් නම් එහෙනම් මේ අලුතෙන් විය යුතු දේවල්. ප්‍රසේ රාජපක්ෂ පවුලේ නාම රාජපක්ෂ චෝදනා ගොඩක්, ඉන්දියන් ක්‍රිෂ්‍යක නඩුව ගොනු කළ දිනය 2016 ජූලි 1. යෝහිත රාජපක්ෂ CSN නාලිකාවට අය 44,234,000 රුපියල් ගැනීම. ගෝඨාභය රාජපක්ෂ මැදබුණන DA රාජපක්ෂ ස්මාරකයක ඉදිකිරීමට ඉඩම් ගොඩ කිරීමේ සංස්ථාවේ 1,39,9 යෙදීම. නඩුව ගොනු කළ දිනය 2015 සැප්තැම්බර් 8. ශ්‍රීලංකා රාජපක්ෂ සිරිලිය පදනම දැන් ඔය අනේක සහ තාජුරින් ගාතට දාලා කරන ඩිෆෙන්ඩර් රට භාවිතය. රෝහිත රාජපක්ෂ රොකට් සුප්‍රීම් සට් චන්ද්‍රිකාය ව්‍යාපෘති සහ රජයේ මුදල් සහ රාජ සම්පත් භාවිතා කිරීම. චමා රාජපක්ෂ හිටපු කතානායක වරාය සහ නාවික අමාත්‍යාංශ අරමුදල් වලින් අනුමත නොකළ ව්‍යාපෘති සඳහා මුදල් වෙන් කිරීමේ පැමිණිල්ල. දැන් මේ කියනවානේ පලිගන්නවා කියලා ලක් අම්මා අත්තනඟුට ගත්තා කියලා කියන්නේ. ගරු කතානායකට අපි පලිගන්නවා නා අපිට පළවෙනි අවුරුද්ද එකමාරේ මොකද්ද කිව්වේ? කෝ රාජපක්ෂලා අල්ලනවාද? ඩීල් ගේම් ඕවා කිව්වේ. ගරු කතානායක අපි මැදිහත් වෙන්නේ. අපි විමර්ශනාංශ ශක්තිමත් කරනවා, ඒක කළ යුතුයි. ශක්තිය දෙනවා අධිකරණයට තමයි අවස්ථාව දීලා තිබෙන්නේ. ඒ නිසා තමයි මේ ඔක්කොම පැමිණිලි. මම හිතා එකක් දෙකක් ඇති අපේ කාලේ දාපුවා. කිසිම පලිගැනීමක් නැහැ. ඒ නිසා අපිට එහෙම උමනාවක් නැහැ. ඔබතුමාලා වික්‍රමසිංහලාගේ, ප්‍රේමදාසලාගේ, චන්ද්‍රිකාලාගේ, රාජපක්ෂලාගේ අපත දේශපාලන ව්‍යාපෘති වල බිලි ඔබතුමාලා. සමහර මන්ත්‍රීලා අති දක්ෂයි ගරු කතානායකතුමනි. කිරයන් ඉන්නේ. අපිට අවශ්‍ය වෙන ලංකාව වෙන යුගයකට ගෙනියන්න. ඔබතුමාලා අවසන් වෙන යුගයක අවසාන අවතාර ටික වගේ සමහර ඉන්නේ.
13: තමගේ ජන බලවේගයේ හැටියට අපි කිසිවිටකත් දූෂිතයන් ආරක්ෂා කරන්නවත්, දූෂිතයන්ට උදව් කරන්නවත් අපි පෙනී හිටලත් නැහැ, පෙනී හිටින්නෙත් නැහැ. මොකද අපේ කාලේ දාපු ওই නඩු තමයි සමහරවල්ට තීන්දු දෙන්න අවිල්ලක් තියෙන එතුමාම පිළිගත්තා. ඒක හොඳයි, එතුමා පිළිගත්ත එක අපේ ආණ්ඩු කාලේ නඩු දාලා තියෙනවායි කියන්නේ. ඒකෙන්ම පෙන්නනවා අපිට උවමනාවක් තිබිලා තියෙනවා මේ රටේ වංචා දූෂණ අවම කරගන්න 2015-19 කාලේ යම් උනන්දුවකින් ඒ ආණ්ඩුව වැඩ කළා තියෙනවා. ඒක එතුමා පිළිගත්තා. ඒක හොඳ දෙයක්. ඒ වගේම තමයි එතුමාට අමතක වෙච්ච දේකුත් තියෙනවා. චෝදනාවට ලක් වෙලා ඉන්න උදවිය මේ තරම් මේ රටේ විනාශයක් කරෙත් එතුමන් ළම බලයට ගෙනල්ලා. ඒකදී සමගි ජන බලවේගයවත් අපේ කවුරුවත් උදව් කරේ නැහැ. අපි ඡන්දෙවත් දීලා නැහැ. අපි වේදිකාවල් වල ගිහිල්ලා ඒගොල්ලන්ට ඡන්දෙ දෙන්න කියලා මේ රෙකමෙන්ඩේෂන් දුන්නේත් නැහැ. ඔබතුමාලා තමයි රෙකමෙන්ඩේෂන් දුන්නේ. ඒ ඔබතුමාලා එදා කරපු වැරදි දේශ දේශපාලන තීන්දුව ඒ ගත තීන්දුවේ වන්දිය තමයි තවම අපි ගෙවන්නේ රටක් ඇටියට. ඒක පිළිගන්න.
4: මේ දූෂණයට අහුවෙච්ච සියලු දෙනාම බලයට ගේන්න ජනතා විමුක්ති පෙරමුණ ඩීල් ගැහුවා කියලා 2005 උන් වෙනුවෙන් වේදිකාවල කතා කරා කියලා. හරි. අපි ඒක පිළිගමුකෝ. රයිට්. ජනතා විමුක්ති පෙරමුණ ඒ 2005 ඒ දේශපාලන කැම්පේන් එක කරේ විවුර්තව. මෙතුමන්ලා ඩීල් ගහන්නේ හොරෙන්. රෑට රෑට. හරි.
13: ඒ ක්‍රියාදාමය තුල 2015 ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දසනායක එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එතුමගේ ලේකම් වශයෙන් කටයුතු කරපු අද පොලිස් ඇමතිතුමා ඒ දූෂණ විරෝධී කමිටුවේ වගකීම් භාර අරගෙන අරණියගහ මන්දිරයේ ඇතුලේ අපිත් එක්ක වැඩ කළේ. ටික දවසක් යනකොට ඒ ෆයිල් ටික පිටපත් කරගෙන පිටත් වෙලා ගිහිල්ලා ඒ ක්‍රියාවලියට විරුද්ධව කතා කරන්න පටන් ගත්තා. මොන දෙයකටද අපි වක්‍රව දූෂණ පක්ෂ වෙන්නේ? ඔබවහන්සේ වරදින් ඇමතිතුමා ඔබතුමා කිව්වා හරි දුප්පත් කෙල් කෙන අරන් ගිහලා ජීවත් වුනේ පාක්ෂිකයාගෙන් ජීවත් වුනේ අමාරුවෙන් කෝච්චිය ගියේ හරිම දුප්පත් කියලා. අපි හදපු පනතෙන් වත්කම් බරකම් ප්‍රකාශ දාලා අමාරු වටනම කියනවා අපි ඉතින් පාරම්පරික හරි ස්පෝසත් මිනිසු අපිට ධනයක් තියෙනවා අපි බිස්නස් කරා අපි ක්‍රිප්ටෝ කළා අපි ගාව ඩොලර් තියෙනවා තට්ටු 3-4 ගෙවල් ලාල්කාන්ත මුතුම හදනකොට කන්නඳින නෑ ළමයට කන්න දෙන්න දෙයක් භාර්යාවට ජීවත් වෙන්න විදියක් නෑ කියලා අඬල වැළපිලා මිනිසු ඉස්සරහා චන්දිල මිනිසුන්ට තට්ටු 3 නවීන මහලිකා හදනකොට කියනවා ඇයි මොකද ඇයි මොකද හරක් කටාලත් එක්ක ඩීල් දාලා තින්නේ කවුද මේ ළඟ උදාහරණ මේ මේවා මේ කෑ ගහන නිසා අන්තිමේදී හෙන වීරයෝ වගේ ඉඳලා අද දේශපාලනේ දාලා යන්න වෙලා තියෙන ඒ චරිත අබේසිංහලට දේශපාලන රැකවන්න දුන්නේ මොන වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද? තමන්ගේ ආසන වලින් ඒ හයිය කොයි විදියට උන්දලට දීලා තිබ්බද?
8: අපිට ලොකු වේදනාවක් දැනෙනවා. ජනාධිපතිතුමා අගමැතිතුමිය ප්‍රමුඛ ආණ්ඩුව ලක්ෂ 220ට කරපු බොරුව ගැන වේදනාවක් තියෙනවා. රවට්ටපු එක ගැන වේදනාවක් තිබෙනවා. අඬවපු එක ගැන වේදනාවක් තිබෙනවා. ඒ නිසා දැන්වත් කරුණා කරලා ඔබ පොරොන්දුණු පොහොසත් රටක් ලස්සන ජීවිතයක් මේ ප්‍රතිපත්ති මාලාව කරුණා කරලා ක්‍රියාත්මක කරන්න.
14: ඔය වංජා දූෂණ පනතේකින් ප්‍රභාකරන්ටත් බැරි වෙච්ච එකක් දැන් ඔබතුමාලා අපිට කරලා දුන්නා. ඇත්තටම මම මේ පාර්ලිමේන්තුව කියන්නේ නැහැ ප්‍රභාකරන් කියන්නේ මගේ දෙවියෝ මම අද වෙනකන් ගරු කරනවා. ඔයාලා වගේ නිකන් අර රණවිරුවට සෙබළු කියලා කියන්නේ නැහැ. මතක තියාගන්න. ප්‍රභාකරන්ටත් බැරි වෙච්ච එකක්. මේ මහින්ද රාජපක්ෂවයි මහින්ද රාජපක්ෂවේ පිරිඳාවයි පුතාවයි ඔක්කොම තිරේ දාලා අපේ මිනිසුන්ට ඕගොල්ලෝ චුන්දරේකට අපිට සතුරුයි. ඒ නිසා මම ඇත්තටම ගරු කරනවා ඔබතුමාලාට. තවත් ගෝතබාය රාජපක්ෂ විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. එයාවත් අරන් දාන්න අපිට මාර ඩයස්පෝරාට මාර සතුරුයි ඕගොල්ලෝ කරන වැඩ වලට. හැබැයි මම නම් කියන්නේ ජනාධිපතිතුමනි මහින්ද රාජපක්ෂව මරන්න ඕන හાર્ට් ඇටැක් ඇවිල්ලා. එයාගේ පිරිඳ වරන් දැම්මම වැඩේ වෙරයිනේ. හાર્ට් ඇටැක් මේ මිනිහාගේ වැඩටි වෙනවානේ. හැබැයි ඒක කරගන්න අපි මේ අපේ මිනිස්සු සතුරු වෙලා ඉන්නවා. හැබැයි කොමාරි ගෝතාවයි මහින්ද රාජපක්ෂවයි අරන් අතුල දාන්න. එතකොට තමයි ඕගොල්ලෝ උත්තර ඡන්ද වෙන්නනවා. හැබැයි උත්තර ඡන්දය වෙන්නලා දකුණට ඡන්ද ගන්න බල කරලා ආලෝ. හැබැයි මේ කතාව මිනිස්සු බලාගෙන ඉන්නවා හොඳේ. පළාත් සභාව තිබ්බොත් අපි ඒ කාලේ බලාගමු. කොහොමසුදි?
15: හාමුදුරුවන්ගේ සිවුර සහිතව උන්වහන්සේ වඩම්මන්න තිබුණේ මේ නඩුවට. නමුත් මොකද කරේ? සුදු වැදුමක් අඳලා අරගෙන ගියා. කවුද මේ විනාශ කරන්නේ? මේ රටේ සිංහල බෞද්ධයාගේ අයිතිවාසිකම්. තමුන්නාසේ වෙනුවෙන් ඡන්දෙ දුන්න හාමුදුරුවෝ ඉන්නවා. අපි ඒ හාමුදුරුවන්ගේ අහනවා. මේකටද මේ ආණ්ඩුව පත් කරගත්තේ? ඉන්න මහත්තයෝ ගෑ ගහන්න නැතුව දන්නේ නැති බම්බෝල් කතා කරනවා. සිංහල බෞද්ධයව විනාශ කරලා තමුන්නාසේ ලැජ්ජ නැතුව කොළඹ දිසේ නම කියන්නකො. කරුණාකරලා වට ඡන්දෙත් දෙන්න පුළුවන්ද කියලා ගමට ගිහිල්ලා. යන්න මහත්තයෝ යන්න දන්නේ නැතුව ඒ නිසා හොරගම් කරපු මිනිස්සු, බත් මුට්ටිය හොරගම් කරපු මිනිස්සු, මිනිස්සුගේ බෙල්ල කපපු මිනිස්සු තමුසේලා කයිද කොහොමද ඇයිසේ මේ රටේ සාධාරණ කියන කතා කරන්නේ? ප්‍රජාතන්ත්‍රවාදය කියන කතා කරන්නේ?
16: මේක දැන් උත්සාහ කරනවා මේ සිංහල බෞද්ධ ආගමට විරුද්ධ කතාවක් බවට පත් කරන්න. මේක ජාතිවාදී අවස්සන් උතුරේ මන්ත්‍රීතුමෙකුත් කිව්වා මේ හදන්න හදන්න වෙන ගමනක් නැහැ. රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරනවා. ඒ නිසා එකට පවුල් පිටින් හොරා කාලා පවුල් පිටින්ම හොරු වෙලා තියෙන නඩු ඇහෙනකොට පවුලෙම මිනිස්සුන්ට හිරේ යන්න වෙනවා තමයි. පවුලෙම මිනිස්සු එකට හොරා කෑවේ නැත්තම් බේරිලා ඉන්න තිබුණා. ඒ නීතිය ක්‍රියාත්මක වෙද්දී සමාවගත් එක මාත්‍යෙක් මෙතනදී ගිහිල්ලා හිටපු මහ බැංකු අධිපති ලෝකේ තියෙන දිගම වෙඩින් එකට දැන් ගිහිල්ලා තියෙන්නේ. ඇයි? රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඇවිල්ලා පාර්ලිමේන්තේ කිව්වා මම තමයි යාට යන්න කිව්වේ වෙඩින් එකකට ගිය කිව්වා. 2015 ගියා මෙයා වෙඩින් එකකට. අද වෙනකන් නැහැ දැන් අවුරුදු 11ක්. තවම මගුල් කනවා අර්ජුන මහේන්ද්‍ර සිංගප්පූරුවේ.
11: පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතින්ද අදහස් පළ කළා.
17: විදේශගතව සිටින අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පණිවිඩය විනය පිටකයට අනුව සංඝයා වහන්සේගේ සිවුර ගලවන්න පුළුවන් අදාළ නිකායට පමණයි. මහානායක ස්වාමීන් වහන්සේලා එදා ජනාධිපතිතුමාට ලිපියක් යැව්වා. ඒ ගලබොඩ ඇත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට සමාව දෙන්න කියලයි. අධිකරණයේ තීන්දුව අනුව නැවත උන්වහන්සේ බන්ධනාගාර ගත කළ අවස්ථාවේ අධිකරණ අමාත්‍යාංශය මහානායක හිමිරොන්ගේ අදහස් ලබා ගත යුතුව තිබුණා. ඉන් අනතුරුවයි තීරණය කළ යුත්තේ කරන්නේ කුමක්ද කියලා. මේ තීරණය මගින් බුද්ධාගමයි ආගමික නිදහසයි දෙකම අභියෝගයට ලක් වෙනවා. මීට පෙර මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම මත උන්වහන්සේට නිදහස ලබා දුන්නා නම් නැවත වරක් එය වෙනස් වන්නේ කෙසේද?
18: උන්වහන්සේ පළවෙනි වතාවට බන්ධනාගාර ගත වෙලාවකට මම තමයි බන්ධනාගාර ඇමතිවරිය හැටියට හිටියේ. එතකොට 2019 වෙසක් දවසේ බන්ධනාගාර රැඳවියන් 720කට

0: මෛත්‍රීපාද සිරිසේන මහත්තයා. එතුමා එදා මගෙන් ඇහුවා, එතුමාට බලන්න ඕනේ ඥානසාර හාමුදුරුවෝ. එතුමා එදා ගිහිල්ලා ඇවිල්ලා ගත්ත පින්තූරයක් මම දැක්කා. හාමුදුරුවෝ සිවුරෙන් හිටියේ. හැබැයි මේ ආණ්ඩුව එහෙම නෙවෙයි. ස්වාමින් වහන්සේ බන්ධනාගාරගත වෙනකන් ඉඳලා තමයි සිවුර ගලවන්නේ. මං ආගමක්, ධර්මයක්, හැදියාවක් නැති පිරිසක් මේ ආණ්ඩු කරන්නේ.
1: පළමුවෙන්ම මම කියන්න කැමති, බන්ධනාගාරයේ අභ්‍යන්තර පරිපාලනයට අදාළව තියෙන රෙගුලාසිවල ඒකේ 216 වෙනි වගන්තියේ තියෙනවා, බෞද්ධ භික්ෂුවක් නම් චීවරය දරාගෙන සිටීමට ඉඩ දිය යුතුද, ජම්පරය ඇඳ විය යුතුද කියන ප්‍රශ්නය ආවොත් ඒක මේ වගන්තියේ පැහැදිලිව කියනවා. ඒ සැක සහිත අවස්ථාවකදී කළ යුත්තේ මොකද්ද කියලා බන්ධනාගාර අධිකාරිවරයා විසින් නියෝගයක් එහෙම කරන්න කියලා දීලා නැත්නම්, එවැනි නියෝගයක් ලබා දිය යුතුද යන්න සැකසිත බව පෙනෙන සියලුම අවස්ථාවන්හිදී අධිකාරිවරයා ඒ නිකුත් කිරීමට පෙර කොමසාරිස්වරයා හරහා රජයට යොමු කරනු ඇත. රජෙන් තමයි කියන්න ඕනේ ජම්පරයද චීවරයද කියලා. රජයෙන් විමසන්නේ නැතුව කරානම් කොමසාරිස්වරයා කරලා තියෙන්නේ බරපතල වරදක්. 22 වෙනි සංශෝධනයේට මේ වෙලාවේ ගේන්න එපා කියපු ත්‍රෛනිකායක මහානායක හිමිවරුන්ගේ ලියුම කුණුබක්කියට දාලා අඩු ගානේ ඒ ගැන සාකච්ඡාවකටවත් උන්වහන්සේලත් එක්ක නොගිය නල්ලමලේ ජනාධිපති මේ ගලබඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ බන්ධනාගාරගත කරාට පස්සේ උන්වහන්සේගේ චීවරය පිළිබඳව දරාගෙන සිටියුදුද ජම්පරය දරාගෙන සිටියුද කියන ප්‍රශ්නේ මතුවුණාම ඒකත් එක්ක මේ රටේ බෞද්ධ ජනතාව සියලුම පක්ෂභේද පැත්තකට දාලා ගිහි පැවිදි කියන දෙගොඩ හැටියට එකට එකතු වෙන බව බුද්ධියංශ වාර්තාවලින් ඇඟ ගිනියම් කරන විදියට එනකොට මෙන්න බහාම දවල් එකට අද කැඳවල තියෙනවා අතිගරු මහානායක හිමිවරුන්ගේ නියෝජිත ස්වාමින් වහන්සේලා මේ පිළිබඳව සාකච්ඡා කරන්න. වෙන්නේ අපි කියන්නේ ජනාධිපතිවරයාට දවල් එකට මහානායක ස්වාමින් වහන්සේලාගේ නියෝජිත ස්වාමින් වහන්සේලා කැඳවලා ආයි උසාවි ගේනකොට බුද්ධ චීවරය දරාගෙන එන්නම් කියලා කිව්වට හරියන්නේ නැහැ. අනිවාර්යෙන් උන්වහන්සේ දඬුවම් ලබන කාලය තුළ සිටිය යුත්තේ බුද්ධ චීවරය දරාගෙන. ඒක තියෙනවා මේ 216 වෙනි වගන්තියේ. ඒක සුද්ධත් කරා.
2: ඔය බන්ධනාගාර ඒකේ නිලධාරිතුමාට තමයි ඊළඟට ප්‍රශ්නේ එන්නේ. ආඥා පනත තිබෙනවා නම් මේක නෑ කියන්න දෙයක් නෑ. මං හිතනවා එතුමා අර රංගවල වගේ හොර සර්ටිෆිකට් ගහලා එතන කියපු කෙනෙක් නෙවෙන්න ඇති. අකුරු පුළුවන් කෙනෙක් වෙන්න ඇති. අකුරු පුළුවන් කෙනෙකුට ඕක කියවුවම තේරෙනවනේ. හැබැයි අපි දන්නවා කවුද කෝල් කරලා කිව්වේ කියලා. ඒක දැන් බන්ධනාගාර ඇතුළෙත් කතා වෙනවා. මොකද මේ මිනිස්සුත් එතනත් ඉන්නවනේ බෞද්ධ මිනිස්සු. ඒ නිසා දැන් කතා වෙනවා කවුද කෝල් කරලා කිව්වේ කියලා. ඉතින් අපි දන්නවා මේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ සිවුර හරහා මට හැඟෙන පරිදි ගහන්නේ මේ බෞද්ධ ප්‍රජාවට.

සිංහලෙන් පැය දෙකක් අද වැඩසටහනේ නිමාවයි මේ. ප්‍රියදර්ශනී සමග මම චරිත හමුවෙමු ලබන ඉරිදා උදේ 10ට. ඔබට සුබ සතියක්.